සෙව්ලුකෝ කොයා වික්ෂුකි තවකුට්ට වීටිෂ්ටිස් නාමි චලිසරි ඕම හනම අයුක්සුත සහපේම් මිස්දවනි කයිමටුක් හතන්රම් නයුක්කකුලුකුනයකාකුත් නනි පිච්චයතුන් යුස්කොමිසු වීටගම්ත චරිතයිම මකුත් හංකුට පිකින් රතාපුත් පිල්ලයක්ම පනාකිසු සියුලියම් නගයහන සිලුට අහසක්හලකුමන්න කෙන්නුයිනක් වීටන් ජනක් නනිකොන් අයිසනොක් තමාන හකුචියුරියම්ට හංකුතුන් අත්තුස්කොම යක්ෂුකි පයිචිත්සුකි.